මේ එමිහුන්නන් එඟිෆා නෙක් කමුගා වියස්ම මොමිනුන් ෆාහග කුරෙවේ අනෙම් මොහිම්මු සිෆයකී එබෑ මිහුන්නකී නමාදු කායිම් කුරා මිහුන් කමුගාවාකං ආදෙ එ නමාදෙක්ගෙ වගුතුගා එ නමාදෙක්ගෙ රුකුන්තකා ශරුතුතකා අයිකු එ නමාදෙ ෆුරිහමයක් ගෙනෙස් ගතුමන් අවස්සේ ගන්න බයි කමුගා එබෑ මිහුන්වාකං අදි මීගේ ඉතුරුන් මොමිනුන්නකී එබෑ මිහුන්ගේ දීනා දුනියේගෙ කංකමුගා මශ්වරා කුරා බයි අදි අල්ලාහු එබෑ මිහුන්නද්දෙ විරිස්කො හේදකොන් හුලේ දීල

0: نوديها 2 ميجا هرتز تيفي اف ام.
1: كم ميدوي بكي تفاتي حساسه كم مي حساسه كفاتوكا اتنغاس كوداتا كفوري فاوي
2: ලොයිපා උඵලා හයාතුගේ උජාලාකං හුදුකුලෑගේ සාෆොයි බාර ඇත්තකුන්
1: එකනවරිකමා වකිෆමුගේ ෆුන් අසර් කළුකුලෑගේ අසරුකද ඉබාර ඇත්තකු

0: ජෝෂා ෆෝරියයාක අඩෝ සෝමතිය ගෙන්දවනි දිවහි එෙන්
1: ගෑමද ජිස්මුවියා මේ පුරාණයේ
0: දිවහි එෙන් දිවහින්නයකු

0: හිතුගෙ එම්මෙ ෆුම් මෙනුන් දුදුම් බොනෙතෙ නේගේ එතන් ඉහසාසෙ
1: මිහාරු එ කරුණයි ඒ ආදෙහෙන් නෙතේ බොනෙෆා අහරෙන් එකෙනි කොල්ලා හිඟච්
2: ආදේස් කරන් දෙක තුමති ජහමේ සනා කිසලාරු
3: කලා හුදුන් සිපවෙකින්දා හික්කෑම වාහකත අසරුකත රාකුතකායකු

0: අමේකන 96.1 MHz දිවේ FM.
1: දිවේ FM එහුන් දෙරින්න බද්දල් කරණි.
2: වරන් خاص හුෂේලුන් තෙරිය.
3: ගෙස්ට් ආර්ජේ.
4: ගෙස්ට් ආර්ජේ ගතුගා බද්දල් කර අපරාතායකු තෆාත මෞදුතක වාහක දක්කානුමගේ ෆුර්සත්.
3: ගෙස්ට් ආර්ජේ
2: 96.1 MHz දිවේ FM.
5: Guest RJ buras veddu ge regandu aggadi phana raga studio in bagutu
0: me faliu wow.

0: ඕඩියෝ වාහක
1: නුවදිහ එකෙන් මෙගහත්ස් තිවහි FM නුවදිහ එකෙන් මෙගහත්ස් දිවහි FM අබදුවස් එම්ම ගාතුක
0: අබදෆ හි ලවතකායකු උම්මාසීග තිරිය
2: හිත්තකුන් ජාගහෝදි එම්මේ ගයාවා ෆන්නානුන්ගේ හඳාන්තකායකු
0: හඳාන්තවගේ තෙරිය දතුරු කොල්ලමක්.

0: ദിവ്യഎഫ്എം ദിവ്യഹിന്നായക്ക്.
1: නොදිහ එකෙන් මෙගහත්ස් දිවෙහි FM.
2: හෙමෙන් යුතිරා
3: බුණ නුකරි පවා වාහක්තක පුළුවාලවේ දොරෙන්.

0: ඉස්කුල හා කමකායි ෆස්කුල හා කමෙක්ගේ වාහකයින් එ ඉන්සානායෙන් එදුවහුන් හබරු දෙවා නැති.
1: බලිල් ඉන්සානු අලා නෆ්සිහි බසීරා.
0: අදි කීත එ ඉන්සානා වනී ඒනාගේ අමිල්ල නෆ්සුගේ මච්චවා හෙක්කකම් වේ.
1: වලව් අල්කා මආදීරා.
0: එ ඉන්සානා ඒනාගේ උසුරුත කුරිමති කුල නමවිස්මේ.
1: لا تحرك به لسانك لتعجل به.
0: اي قران ليبي ودا غتوم اوسكرب ما خليغ فانغ دوفول اي قران ايغ حركات تري نكرباشي.
1: ان علينا جمعه وقرانه.
0: هما كشورم اي قران خليغ فانغ هيپلا جمع كرب ماي අදි එ ඇකුරුවාන් කියවා විදාළුවන්ගේ කුලදානකන් දෙව්මකී තිමන් රස්කලාන්ගයන් ඔයික්කමකෙ.
1: فَإِذَا قَرَأْنَاهُ فَاتَّبِعْ قُرْآنَهُ.
0: فَهَ තිමන් රස්කලාන්ගේ ජිබ්‍රීලුගේ ෆාන මෙදුවරි කුරව්වා එ ඇකුරුවාන් කියවා දෙව්වා හිඳු ෆහෙ කලේගේ ෆානු එ කියවා දෙව්වුමා තබාවෙ වඩාගන්න වාශේ.
2: දිවෙහි FM දිවෙහින් නායකු නොමදිය එක මෙගහර්ට්ස්
3: අලිනෝරු